හබද පව පංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර් සුකුදාතා ගුරු මුඛ ජාතා සේජේ රයා සමායි පගතා කා පෝජන හර් නාම නිර